0: මේ ප්‍රෝග්‍රම් ගමිගෙනස්තෙනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහ්මාන් හුසෙන් ඛතීබ් තකුර් ෆන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුස්සවා කන්තත අදි හේ ආමල්තක ලිබෙනි විසවාබ් මි ෆොතු ගවාලි උත හුෂාලා දේනි හසන් හලි
1: බිල්ත දක්කම් ෆසේ යගොතේ මියොති ෆයිපේ ඇප් බිල්තක නාර ජුම්ලා අදදු ෆයිපේ ඇප් ට්‍රාන්ස්ෆර් කොල්ලා දෙංගම හුරිහා බිල්තක ෆෑස දක්කා නිම්මලම් වි ෆෝන් ෆෙන් ගෑස් අදි මීඩියා නෙට් බිලකස් දෙක්කේනේ රීලෝඩ් රාස්ටස් නුනි ඩේටා පෙක්වස් නෙගේනේගේ මී හම ඩිජිටල් වොලෙට දෙනෙම් මස් දෙබෑවෑරු බිල්නු දෙකකින් ලාරිය වීනුවේ නේංගිගෙන් උලේක නුජේනේ හුරියා ඩිජිටල් පේමන්ටක ෆහිපේ මා ෆහි

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: ලවයකක් වහ ලවයි

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවහි එම ටියුන් කොඳම.
1: ලවයකක් පහ ලවයි.

0: මේ ප්‍රෝග්‍රම් ගමිගෙනස්තෙනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහ්මාන් හුසෙන් ඛතීබ් තකුර් ෆන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුස්සවා කන්තත අදි හේ ආමල්තක ලිබෙනි විසවාබ් මි ෆොතු ගවාලි උත හුෂාලා දේනි හසන් හලින්
1: බිල්ත දක්කම් ෆසේ යගොතේ මියොති ෆයිපේ ඇප් බිල්තක නාර ජුම්ලා අදදු ෆයිපේ ඇප ට්‍රාන්ස්ෆර් කොල්ලා දෙංගම හුරිහා බිල්තක ෆෑස දක්කා නිම්මලම් වි ෆෝන් ෆෙන් ගෑස් අදි මීඩියා නෙට් බිලකස් දෙක්කේනේ රීලෝඩ් රාස්ටස් නුනි ඩේටා පෙක්වස් නෙගේනේගේ මී හම ඩිජිටල් වොලෙට දෙනෙම් මස් දෙබෑවෑරු බිල්නු දෙකකින් ලාරිය වීනුවේ නේංගිගෙන් උලේක නුජේනේ හුරියා ඩිජිටල් පේමන්ටක ෆහිපේ මා ෆහි

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

දිවහිFM දිවහි නායකු නොමදිහ එක මෙගහට්ස් දිවහිFM නොමදිහ එක මෙගහට්ස් දිවහිFM නොමදිහ එක මෙගහට්ස්

මේ ඇමරිකාගේ මශහූර් බීනාතෝගේ මන්සරතෝගේ තෙරෙන් කේ-පොප් බ්‍රෙසිලියන් අදි එෆ්‍රෝබීට්ස් හකත එක්කොල්ලි හුෂයලුමේ කේටි පෙරි ෂෝගේ මෑගඩ තරියේ ගොතුක වොන්ඩර්ලවගේ විදුංග ද හුෂයලුමයිකු ස්ටේඩියම් මුලින් පොප් මියුසික්ගේ දුනියක බදල්කොල්ලි

0: ඉඳ
1: එවරෙන් එ නරකෑගා අබද දෙමි තිබෙනවි ගොතුගේ කලේගේ ෆානුගේ වෙරි රස් කලාන්ගේ ඉරාද කුරෙව්වි මුද්දත ෆියවා උඩුතකායි බින් දෙමි ඔයින් හා හිඳගේ හමකශවරුම් කලේගේ ෆානුන්ගේ වෙරි රස් කලාන්ගේ එකලාන්ගේ ඉරාද කුරව්වා කමෙක් කුරව්වා රස් කලාන්ගේ

0: මුණියවස් විදුවාදම නුවදිහ එකෙන්ම ගහත් දිවෙහි FM ටියුන් කොඳම්ම.
1: Time request.

0: ATVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ටිකෑම රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගහස් ATVFM ගේ මේ හානුති පයිලවත කොමස් පෙනිකෙ දුගොන් ෆිල්මර් නුමේ කියහම
0: දිවෙහිගේ මොනිෆුයි ෆිල්වැදේ නුමුග අබදුවස්

0: Divi FM නුව දිහක මෙගස් දිවහිග මොනිිෆු ෆිල්ව දෙනමුග අබදුවස්
1: my

ගහුගේ වෙරි රස්කලාන්ගේ ඉදින ෆ්ලායකු හොරිහා හිඳෙක්ගා එ ගහුගේ මේවා ලිබිදේ අල්ලාහ් මීස්තකුන්නම් මිසාල් ජස්සවනී එවරෙන් හඳුමකුරු මට්ටකේ.

ඊමාවි තිමන් රසකලාගේ අලුන්න කලේ ෆාන විදාළුවාශ එවරෙන් නමාදු පායම් කොරා හොෂිකමේ අධි තිමන් රස්කලාගේ එවරෙන්න්න දෙව්වි තකතින් සිද්රායි ෆාලුගා එවරෙන් හේද කුරා හොෂිකමේ ඒ දුවහෙක්ගා වියෆාරී නුවත රට්ටහිකමෙන් නෝනානේ දුවහෙෙන් අවමුගෙ කුරින්නේ.

මේ මාගණඩුග පුෘතුන් විසින් ෆාල් ප්‍රවාහයාලකි වර නල රීති දෙෙන් රීති නල තකුරාරකොන් ඒ හඳුගේ රීතිකමුග වාහක ඒ හන්දේ අලිකුරි නොනේ හන්දෙක්ග අලි ලිබුණි ඒ ලිබුණ අලීගෙ තෙරේග හම එහාම රීති මූදෙක්ගෙ ඒ ලොනුගණඩු මී දවරුකුරා ෆෙනුගේ ගොතන් ඔන්න බයිත්ත එම ලොනුගණඩු මතිකක් මේ රීති හුරිහා උපාතකෙ එගවන හිංහම ජෙහේ හුරිහා උපලෙ ලිබිගෙන් හුරෙ මි දෙකුදින් එකුගා වීම කිහා වරකං එකුගා වීමා තෝ ලොනුගණඩික්ග මතිීගා මි දෙවෙරින් හඳෙක්ග අලීග උපා හෝදමු අනික කොම්ඵල බත්තයේග ලව් බත්තලියග එම ලෝබීග බත්තයේෙක්ගා දතුරුකුරම මි දනී එ දෙවරින්න එම්ම ගෑ බෙවෙන ගොතක මුපා වෙරකොත් තිබෙගෙන් දතුරකුරා වාහක එහි ගොතත් දන්නවනම ලෝබීග මස්තුක දෙවරින් ගොස් මි ජිහිප වී වරු වසන් කොල්ලාපා එහයාල් පාල්කොන ඒ දතුරෙමි කරන වරන් එහෙන් කහල හයාල එහනොතු ලෝබීග බත්තය ලව් බත්තලි ඒතු ලෝබීග බත්තයේග මි දතුරකුරණි බත්තියකි හම ගෑමස් මී බොක්කුරෙන්න්නු දෝ්‍යෙන්න්නු ඔඩි මානකුරවේ ගොත මානකුරවේ එච්ච මුදා බරාකුරාණ එම ලෝබීග හයාතකි අදග හයාතෙන් නුන්ක මිසිපකුරවනි පුර හයාතක.

0: ഷാമിയാണ്.
1: දිවෙහිඟ මොනිෆුයි පිළිවෙත් දෙනුමුග අබදුවස්.
2: දිවෙහි FM එහොන් දෙරින්නා බද්දල් කරණි.
3: වරන් ખાસ හුෂේලුන් තෙරි. ගෙස්ට් RJ.
4: ගෙස්ට් RJ ගතුග බද්දල් කරා ફરાતાයකු තෆාතු මෞදුතක වාහක දක්කානුමගේ ફુરසත්.
3: ගෙස්ට් RJ. නුවදිහ 1 MHz දිවෙහි FM.
5: ಗೆಸ್ಟ್ ಆರ್ಜೆ ಬುರಾಸ್ವೆದ್ದು ಹೋಗಿ ರೇಗಂಡು ಅಗ್ಗಡಿ ಫಣರಾಗ ಸ್ಟುಡಿಯೋ ಇಂ ವಗುತು
6: ನುವದಿಹ ಎಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ ಎಂ.

0: ゲームオン。
1: මුදි කැමකට් ස්ටිවේෆෝ මිගඩිග කුරියකෙන්දා ගේමෝන් මිහප්තාගේ ශෝග ශුරා මිනි ශුරා දෙම්මෝති අම්ම ශුරා හෝ වරන් හාසබයි ලව කියුන් තෙරි බෙරු ජහන් දෝ ලව කියුන් තෙරි නෝ දෝ බෙරු ජහනේ දෝ වඩ නෙෂමා බෙරු ජෝ මුග නගා කියන් දෝ එකම්
2: ආ අලගොඬ අනේ මේ

0: දුවහකුව සිතගරාත ලවයා මියසිකත්තිය ඔන්න ලෝබි හදියාක බදල් කොල්ල විධානය මිවාර මෙති ඒ පුරුස තිබේ ෆුළුන් එම්මෙ ලෝබිවා එම්මෙ ගයාවා ගඩි අහරුතකෙ වන්දෙන් ලෝයිබායකු අඩුවහි ටී ටයිම් රිකවස්ට් මිෆහරු කුඩ බදලකායකු එම්මෙ කමුදා ලවතන් අඩුවහමුන් කොම්මෙ තිරිස් මිනටකුන් අලගුණ මෙංකුරා ස්වාතක ජවාබ ෆොනුවා ಕೊಮ್ಮೆ ಸ್ವಾದಕಿ ಎಮಹಕ ಕಂಡಾಳ ಹಾಸ ಹದಿಯಾಯ ಗಾಯಕುದ್ದೆ ಫಾಲಮೆ ತಿಬಾಗೆ ಇಲ್ಮಾ ತಿಬಾ ಎಮ್ಮೆ ಗಯಾವಾಲವತ ಮಿಫಹರು ಮಿ ಹದಿಯಾಯ ಹಮೆಯ ತಿಬಾ ಗೆಂಕುಸ್ತೆ ಫಾಲಮಂ ಹದಮ
1: ಮೀಹುಂ ಬುನೆ ಲೋಯಿಪಕಿ ಎತಂ ಹಾಸ್ ವಾಹಕೆ ಬುನೆ ದೇಹು ಸಾಸಕೆ ಏನುಮವಿಸ್ ಮೀಗೆ ಎಮ್ಮೆ ಉಫಾವಿರಿಕಂಗೆನುವನಿ ಎ ವಾಹಕತ ಕಾಯಕು ಹಿಗ್ಗೆಮು ರಾಗಿ ಕುಳಿಲಾಮಿ ಹುಣೀಮಾ

0: ඒ මවෙස් සුට්ටා දෑෆින්
1: අහරම සුට්ටා දෑෆින්
2: ඒ ලිස්ටක මවෙස් හිමනාලා
3: අමිල්ල ෆෑස අන්දෑගෙන් අමිල්ල හසිඟට ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමේ ඒම මවෙ සුට්ටා දෑෆින්
4: දුම්ෆයි අහරුමෙන්ගේ හතුරේ දුම්ෆතුගේ ස්තුමාල් කුරුම්ගේ සබුන් දිමාවා සිහේ මස්සල්තවග අහරකු හැම් මිලියන පුරෙකින මිහු මරුවාකම තෆා සිසාප්තකුන් දක්කා ಫಸ್ ನುಜೆಹಿ ಅವಹ ದುಂಫತುಗೆ ಇಸ್ತಿಯು ಮಾಲ್ಕುರುಂ ಹುಟ್ಟಾಲ ಮಾಹಿಂಗ
5: ನೋದಿ ಹೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ಎಂ ಅಬದುವೆಸ್ ಎಂ ಮೆಗಾತುಗ
6: ದಿವೆಹಿ ಎಫ್ಎಂ ದಿವೆಹಿ ನಾಯಕು ನೋದಿಯ ಏಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್
7: ಅಲ್ಲಿ ನೋಡು.

අලුගෙ වෙරි රස්කලා හම කශවරුම් එ බුදුතම් මීසකුන් කොරෙ ගෙන බැකු මගු ෆරද්දාෆි ෆහෙ මෙ අලායත් තබා වෙච්ජ මීහකි හම කශවරුම් අලුගෙ දීනුගෙ මීහකෙ අදි අලායන් උරෙ දිජ්ජ මීහා දන්නාශෙ ෆහෙ හම කචවරුම් ඉබ රස්කලාගෙයි ගින ගිනෙන් ෆාෆ ෆුසවා රහීම් වන්ත රස්කලාගේ.